0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: Me aarambha vanne SBS Kuan Vidhuliye Sinhala Sevayai. Kuan Vidhuliyen Antarjaliyen saha Jankama Durakathanayen.
2: Aibowan Subha Udasanak. අද ජූනි 19 වෙනිදා ඔන්න තවත් සිකුරාදාවක් මේ විදියට උදා වෙලා තියෙනවා. ඉතින් ඔබ එකතු වෙලා ඉන්නේ SBS සිංහල සජීව විකාශයත් එක්ක. අද දවසේ පැයක් පුරා ඔබ වෙත වැඩසටහන අරගෙන එන මම තිසරණී විජයබණ්ඩාර. වැඩසටහන නිෂ්පාදන සහයෙන් ඉන්නවා කස්සප සෙනරත්. ඉතින් එහෙමනම් විකාශන කටයුතු සිදු කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළි අරගෙනම අපි වැඩසටහනේ පෙළගැස්ම දිහාට යොමු වෙමු. අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත අරගෙන ඉන්නේ සිඩ්නි වල තියෙන අපේ SBS ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ ඉඳලා. ඉතින් SBS සිංහල වැඩසටහන ගූරින්ගයි ජාතියේ කැමරේගල් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන අරගෙන එන මේ සිඩ්නි භූමියේ සියලුම ආදිවාසී ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපේ ගෞරවය මේ විදියට පුද කර සිටිනවා. අද දවසේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත්වල ප්‍රමුඛ අවධානය සෙනෙට් සභික පෝලින් හැන්සන් විසින් සිදු කරපු මාධ්‍ය සාකච්ඡාව වෙත යොමු වෙනවා. ඒ වගේම ඊයේ දිනේ ඔස්ට්‍රේලියාව විසින් මේ නවතම සංක්‍රමණ දත්ත ප්‍රකාශයට පත් කළා. ඔබ දන්නවා මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ සමාජ දේශපාලනිකමේ මේ සන්දර්භය ඇතුලේ සංක්‍රමණය කියන්නේ පුවත් මවන මාතෘකාවක්. ඉතින් ඊයේ ප්‍රකාශයට පත් වුණ දත්තවලින් බොහෝ දෙනෙකු අනපේක්ෂිත විදිය සංක්‍රමණ රටාවක් තමයි ඔන්න දකින්න තියෙන්නේ. ඒ කියන්නේ විශාල අඩුවීමක්. ඒ ගැන අද පුවත් ප්‍රකාශයෙන් සවිස්තරාත්මකව තොරතුරු ගෙනෙනවා. හොඳයි, ඉතින් මේ ගත වෙන්නේ ඔස්ට්‍රේලියාවේ සරණාගත සතිය රෙෆියුජි වීක් එක. දෙවන ලෝක යුද්ධය නිමාවීමෙන් අනතුරුව මේ සරණාගත ප්‍රජාව, ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවට ආපු සරණාගත ප්‍රජාව මිලියනයක්, ඒ මිලියනේ සීමාවට අවිල්ල තින මිලියනයකට ඔස්ට්‍රේලියාව නිවහන වෙලා. ඉතින් ඔවුන්ට වෙන්නුණු මේ සතියේ අපි අවධානය ලබා දෙනවා ඒ වෙනුවෙන්. විශේෂයෙන්ම මේ ඔබ දන්නවත් ඇති ඔස්ට්‍රේලියාවේ විවිධ ආයතන තියෙනවා සරණාගත ප්‍රජාව වෙනුවෙන්ම රැකියා පුහුණු අවස්ථා ලබා දෙන්න. ඉතින් ඒ ගැනයි මෙවර කාලීන විග්‍රහය. හොඳයි, අපි ඔස්ට්‍රේලියාවෙන් දැන් ලංකාව පැත්තට ගිහින් යමු. ගොඩබේ රාජපක්ෂ ජනාධිපති සමේතුමාගේ පෞද්ගලික ලේකම් විදියට කටයුතු කරපු සුගීශ්වර බණ්ඩාර අත්අඩංගුවට ගැනුණා. ඉතින් ඒ ගැනත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් මේ වන විට වාර්තාවනයේ නවතම තත්ත්වය පිළිබඳවත් අද දවසේ මෞබිමෙන් පුවත් වෙතින් අපි විස්තර ගෙනෙනවා ඒ මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. හරි, සිකුරාදාව කියන්නේ අපි තරුවක් එක්ක කතා කරන දවසනේ. ඉතින් අද තරුව නදිෂා හේමමාලි. නදිෂා බොහෝ කාලයක් තිස්සේ කලා ක්ෂේත්‍රයේ ගමනක් ආපු කෙනෙක්. ඉතින් මේ වෙනකොට ඇයව රිදීතිරේ දකින්නට ලැබෙනවා ඒ චන්දරේගේ වයිෆ් සිනමාපටයත් එක්ක. ඉතින් ඇය සමගයි අද තරුෂි එක්ක තරු කතාව ඒ විශේෂාංගයේ හැඩවෙන්නේ. ක්‍රීඩාව ගැන කිව්වොත් ඉතින් ගෝලීය වශයෙන් ඔබ දන්නවා දැන් ෆිෆා උන්මාදය ඇති වෙලා තියෙන්නේ. ඔස්ට්‍රේලියාවේ ඔබට නොමිලේ ෆිෆා අත්දැකීම ලැබෙන්නේ SBS අපෙන් විතරමයි. ඒ SBS ඔන් ඩිමාන්ඩ් ඔස්සේ කිව්වත් වගේ මේ සියල්ලම නොමිලේ, කිසිම සැඟවුණු ගාස්තුවක් නැහැ. අපේ වැඩසටහනේ අවසාන විශේෂාංගයේ ස්පෝර්ට්ස් රැප්. ඉතින් මේ ගතවන දවස් ශ්‍රී ලංකාවට ජයපිට ජය හිමිවන කාලයක්. විශේෂම ජවන සහ පිටිය ක්‍රීඩා සම්බන්ධයෙන් සමස්ත ලෝකයේම අවධානය රුමේෂ් පතිරගේට යොමු වෙලා තිනවා. ඒ ඔහු හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ගෝලීයව දක්වන දස්කම් එක්ක. ඉතින් මේ ගැන තවත් ක්‍රීඩා තොරතුරුත් අද දවසේ ගෙන එන්නේ රංගන සෙනවිරත්න. එහෙමනම් දවල් 12 වෙනකන් ඔන්න රැඳීන ආරාධනා කරනවා. අපි දැන් යොමු වෙමු දවසේ පුවත් ප්‍රකාශයට.
3: අද ජූනි 19 වෙනිදා සිකුරාදා SBS ප්‍රවෘත්ති සංස්කරණයේ සහ ඉදිරිපත් කිරීම කස්සප සෙනරත්. සිරස්තල පෝලින් හැන්සන් බහු සංස්කෘතික ඔස්ට්‍රේලියානු සමාජයක් ප්‍රතික්ෂේප කිරීම වෛරී සහ වගකීම් විරහිත ප්‍රකාශයක් බව බහු සංස්කෘතික කටයුතු අමාත්‍ය ඇන් එලී පවසායි. ශුද්ධ විදේශ සංක්‍රමණ වසර තුනකින් වාර්තා වූ අවම මට්ටමට. රජය ප්‍රකාශයට පත් කළ නව අයවැය බදු වෙනස්කම් යෝජනා ප්‍රමාණවත් නොවන බවට විපක්ෂ නායකගෙන් චෝදනා. එකඟතා 14ක් සහිත ඉරාන ඇමරිකා සාමගි විසුම ප්‍රකාශයට පත් කෙරේ. ෆිෆා පාපන්දු ලෝක කුසලානේ 8 වන දිනේ තරඟවලින් මෙදක්වා ස්විට්සර්ලන්තයට සහ කැනඩාවට ජය. දැන් පුවත් සවිස්තරව. පෝලින් හැන්සන් බහු සංස්කෘතික ඔස්ට්‍රලියානු සමාජයක් ප්‍රතික්ෂේප කිරීම වෛරී සහ වගකීම් විරහිත ප්‍රකාශයක් බව බහු සංස්කෘතික කටයුතු අමාත්‍ය ඇන් ඇලි පවසනවා. අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ කැන්බරාහි ජාතික මාධ්‍ය සංසදය අමතමින් වන් නේෂන් පක්ෂ නායිකා පෝලින් හැන්සන් දැක්වූ අදහස් වලට ප්‍රතිචාර ලෙසයි. 30 වසරක දේශපාලන ජීවිතයේ පළමු වරට ජාතික මාධ්‍ය සංසදය ඇමතීමට ලද ආරාධනාවේදී ඔස්ට්‍රේලියාව තුල බහු සංස්කෘතිකවාදය අවසන් කරන බව හැන්සන් සඳහන් කර සිටියා. අමාත්‍ය ඇන් ඇලි පවසන්නේ වන් නේෂන් පක්ෂය තුල රටට අවශ්‍ය ප්‍රතිපත්තිමය විසඳුම් නොමැතිකම මින් පිළිඹිබවන බවයි.
4: There's a fear in the community of how this might resonate and what the real impacts that this might have on people, particularly the kind of the dog whistling but also some of the blatant racism.

0: in there as well. But there is also a sense of in unity we are strong, and a sense that also this is really about degrading Australia, degrading our communities. There is a strong sense of identity among all Australians that really puts our diversity at the core of that, that our diversity is our strength.
1: මේ අතර සංස්කෘතික හා භාෂාමය විවිධ පසුබිම්වලින් පැමිණි ඔස්ට්‍රේලියානුවන් නියෝජනය කරන ජාතික කණ්ඩායම වන FECCA සංවිධානයත් ඔස්ට්‍රේලියාවේ ජනවාර්ගික ප්‍රජාවන්ගේ කවුන්සිල සම්මේලනය සහ ඔස්ට්‍රේලියානු ඉස්ලාමීය කවුන්සිල සම්මේලනයත් පෝලින් හැන්සන් පළ කළ අදහස් සුදු ඔස්ට්‍රේලියානු අධිපතිවාදය නැවත ගොඩනැගීමට හා බෙදුම්වාදය ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහයන් ලෙස හෙළා දැක තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ වසර තුනකින් වාර්තා වූ අවම මට්ටමට පත්ව තිබෙනවා. නවතම සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්තානුව 2025 වසරේදී එය 3,01,000කට වඩා මදක් වැඩි අගයක් පෙන්නුම් කරනවා. එය ඊට පෙර මාස 12ට වඩා 0.9ක පමණ අඩුවීමක්. කම්කරු පක්ෂ රජය ප්‍රකාශයට පත් කරන ලද නව අයවැය බදු වෙනස්කම් යෝජනා ප්‍රමාණවත් නොවන බව විපක්ෂ නායක ඇංගස් ටේලර් පවසනවා. අගමැති ඇන්තනි ඇල්බනීසි සහ බණ්ඩාගාරික ජිම් චාම්ස් නිවේදනය කළේ දැනට පවතින කුඩා ව්‍යාපාර සඳහා 50%ක ක්‍රියාකාරී වත්කම් ප්‍රාග්ධන ඉපයීම් බදු සහන පිරිවැටුම් සීමාව $2 million සිට $10 million දක්වා වැඩි කරන බවයි. කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා පවසන්නේ එය ප්‍රමාණවත් කල්පවතින විසඳුමක් නොවන බවයි. දැන් විදෙස් පුවතක්. ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සාමගි විසුම ප්‍රකාශයට පත් කෙරුණා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් G7 සමුළු අවසානයේ පැවති භෝජන සංග්‍රහයට පෙර සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසිෂ්කියන් විද්‍යුත් මාර්ගගත ක්‍රමයෙන් මෙම අවබෝධතා සාමගි විසුමට අත්සන් තැබුවා. එකගතා 14කින් සැදුම්ලත් මෙම ගිවිසුමට අදාළ දින 60ක සාකච්ඡා කාලය ආරම්භ වූ බවත් සියලු වරාය සහ නැව් මාර්ග අවහිරේ ඉවත් කර ඇති බවත් ඇමරිකානු උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් සඳහන් කර සිටියා. දැන් ක්‍රීඩා පුවතක්. FIFA පාපන්දු ලෝක කුසලානයේ 8 වන තරඟ දිනය අදයි. මේ දක්වා පැවති තරඟවලින් ස්විට්සර්ලන්තයට සහ කැනඩාවට ජය හිමි වුණා. ස්විට්සර්ලන්තය බොස්නියා හර්සගොවිනියා පිලට එරෙහිව ගෝල 4-1 ජයක් සහ කැනඩාව කටාරයට එරෙහිව ගෝල 6-0 ජයක් වාර්තා කළා. එහිදී කැනඩාවේ ජොනතන් ඩේවිඩ් ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීම කැපී පෙනුණා. අද පැවති අනෙක් තරගයේ වූ දකුණු අප්‍රිකා චෙක් රාජ්‍ය තරගය ජයපැරදුමින් තොරව නිමා වුණා. මෙට අමතරව අද මෙක්සිකෝව සහ දකුණු කොරියාව අතර තරගයක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඔස්ට්‍රේලියාව තුළ FIFA පාපන්දු ලෝක කුසලාන තරග සියල්ල නොමිලේ නරඹන්න SBS හෝ SBS On Demand වෙත පිවිසෙන්න. වැඩිදුර ක්‍රීඩා තොරතුරු අද ක්‍රීඩා විග්‍රහයෙන් බලාපොරොත්තු වන්න. ප්‍රවෘත්තිමින් සමාප්තයි.
2: SBS on demand කසප කිව්වා වගේම SBS අපේ ජාලයේ ස්ට්‍රීමින් ප්ලට්ෆෝම් එක තමයි මේ. ඔස්ට්‍රේලියාවේ දිවිග වෙන ඔබට FIFA තරඟය FIFA තරඟාවලිය නොමිලේ නරඹන්න පුළුවන් එකම විදියයි ඒ. සියලු තරඟ සජීවීව වගේම තරඟයේ සුවිශේෂ අවස්ථා highlights ආය ආයෙත් බලන්න SBS on demand ඔස්සේ ඔබට හැකියාව තියෙනවා. ඉතින් මේ FIFA තරඟාවලිය වගේම ඔබට කැමති ඕනෑම භාෂාවකින් ඕනෑම ශානරයකින් චිත්‍රපට සහ කතාමාලාත් නොමිලේ නරඹන්න SBS on demand වලින් පුළුවන්. SBS on demand ඔබට රූපවාහිනියෙන් වෙබ් මාධ්‍ය වලින් වගේම දුරකථනයෙන් ඇප් එකක් ඔස්සෙත් නරඹන්න පුළුවන්. මේ ගතවෙන්නේ ඔස්ට්‍රේලියාවේ සරණාගත සතිය. දෙවන ලෝක යුද සමයේ නිමවීමත් සමග මේ දක්වා පැමිණි මිලියනයක් වූ සරණාගත ප්‍රජාව මේ විදියට සැමරෙනවා. සමහර සේවස්ථානවලින් රැකියා සහ පුහුණු අවස්ථා හිමි වුණත් සරණාගත ප්‍රජාව අවම කිරීමටත් ඉල්ලීම් ඉදිරිපත් වෙලා. එවගේම මේ සම්බන්ධයෙන් තියෙන සමහර වැඩසටහන්වල අස්ථිර බවක් උද්ගත වෙලා තියෙනවා. මෙවර කාලින විග්‍රහය ඒ පිළිබඳවයි. නටාලියා අකුලෝවා. ඇය ජීවත් වුණේ යුක්‍රේනයේ. යුද්ධයට පෙර සිටම ඇය සිඩ්නි ඔපෙරා රංගහල දැක බලා ගන්න ආසා කළා.
3: For me, Sydney Opera House has a really special meaning. Yeah, I was amazed by its beauty.
2: 2020

0: විසිදකේදී නටාලිය ඔස්ට්‍රලියාවට එන්නේ සරණාගත වීසා බලපත්‍රයක් අතැතිව. ඇය දෙදරු මවක්. ඔස්ට්‍රලියාවට ඇවිත් දින කිහිපයකින්ම ඇගේ ඔපෙරා රඟහලේ සිහිනය සැබෑ වෙනවා. මේ ගමන ඇගේ ජීවිතය වෙනස් කරාවි කියා මොහොතකටවත් නටාලියාට සිතුනේ නැහැ.
1: For me, it was kind of symbol of a new life, new start, and that it is that the dreams come true in a very strange way.
0: රැකියා කුසලතා සහ අධ්‍යාපන සුදුසුකම් තිබුණත් බොහෝ සරණගත ප්‍රජාව වගේම රැකියාවක් සොයාගැනීම නටාලියාට ටිකක් අපහසු වුණා.
1: Unfortunately, it's not that easy to find a job for refugees. Even if you have big CV with solid experience, it is still challenging to prove that your experience matters, that it is still valuable here.
0: කොහොම නමුත් මේ මාසයේදී ඇය සිඩ්නි උපරා රංගහලේ සරණාගත වැඩසටහනක් නිම කළ පළමු කණ්ඩායමට එක් වෙනවා.
1: This 8 weeks cottage ship helped me build confidence in my skills, in interviewing skills, communicating to people.
0: මේ වැඩසටහන භාරව කටයුතු කරන්නේ ප්‍රිනීෂා නයිඩු. ඇය සිඩ්නි උපරා රංගහලේ සමසාධාරණත්ව ඒකකයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර ධුරය හොබවනවා.
2: The primary intent of the program was around giving participants and migrant refugees the opportunity to get local experience and build some of those professional networks within Australia. The Opera House has also built cultural capability. It's been very mutually beneficial.
0: මේ වැඩසටහන නිම කරපු තවත් කෙනෙක් තමයි වසීම් මයිකල් ඇඩම්. ඔහු තමන්ගේ අම්මත් එක්ක ඉරාකයෙන් එන්නේ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඌ බිය නිසා. නටාලියා වගේම වසීම් එන්නේ 2022 ඒ තොරතුරු තාක්ෂණික කුසලතාවලින් සන්නද්ධ වෙලා. නමුත් රැකියාවක් සොයාගැනීම අභියෝගයක්.
3: In 40 years actually I have applied like hundreds of jobs. I didn't get a chance to like to be accepted in any of these jobs.
0: මේ තත්ත්වය වෙනස් වෙන්නේ සමාජ ව්‍යවසායක ආයතනයක් විසින් ඔහුව සිඩ්නි ඔපෙරා රඟහල සමග සම්බන්ධ කිරීමත් එක්ක.
3: It was actually a big moment in my life. It's something, let's say, there are no words to describe. Yeah, I'm very happy and yeah, I was very excited from deep down my heart.
0: මේ සමාජ ව්‍යවසායකයන්ගේ නම Community Corporate. එහි නිර්මාතෘ කාමෙන් ගාසියා. ඔවුන් ඕස්ට්‍රේලියාව පුරා ආයතන 200ක් එක්ක හවුල් වෙලා ඒ සරණාගත ප්‍රජාවට සම අවස්ථා ලබා දීම වෙනුවෙන්.
4: The biggest barrier for refugees like Wasim is no local experience in Australia and no employers willing to give them a chance to prove themselves. This is why partnerships and companies that invest like the Sydney Opera House create a welcoming workplace, a soft landing where they can prove and demonstrate they can add value to the business.
0: ඒ කොහොම වුණත් බාධක තවමත් එහෙමමයි. University of Sydney ව්‍යාපාරික අධ්‍යනාංශයේ මහාචාර්යවරියක වන බෙටීනා ෂ්කුඩ්ලාරෙක් කියන්නේ සරණාගත ප්‍රජාව සම්බන්ධයෙන් බොහෝ සේවා යෝජකයන් සතුව වැරදි මත තිබෙන බව.
5: This might be around visa status or around skills and education of refugees. So we know that those misconceptions prevent employers from engaging in recruiting refugees. But we also know that those employers who are willing to open up their mind, there is a world of opportunities for them to expand their talent pool.
0: මේ සතිය ඔස්ට්‍රේලියාව මිලියනයක වූ සරණාගත ප්‍රජාව සමරනවා. කොහොම නමුත් සරණාගත ප්‍රජාව පිළිබඳව ගෝලීය වශයෙන් ආකල්පමය වෙනසක් වී ඇති බවයි මහාචාර්යවරිය කියන්නේ.
5: There is an increasing backlash against DEI initiatives in the US, diversity, equity and inclusion. Most companies in Australia remain committed to refugee inclusion and refugee inclusion programs. However, a few companies, those that are headquartered in the US, might be forced to scale down or potentially even close down their refugee inclusion programs. I am concerned that unfortunately the current increasing anti-migration rhetorics will have negative impact for refugees and refugee employment more broadly. I hope this will not be the case, but the risk remains very real.
0: ඕස්ට්‍රේලියාවේ සරණාගත කවුන්සලයත් මේ ස්ථාවරයේ ඉන්නවා. ඒ පිළිබඳව අදහස් දක්වන්නේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක Louise Olive.
6: There is definitely a shift in attitudes and not in a great direction around migration broadly, and that has an impact on people migrant and refugee communities are reporting increasing abuse and some people feeling fearful to go outside. And I think that's something that we really need to be looking at and addressing.
0: අභ්‍යන්තර අවතැන්වීම් සම්බන්ධයෙන් 2026 ගෝලීය වාර්තාවට අනුව ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය නිසා මිලියන 83කට ආසන්න පිරිස් සිය නිවාස අතහැර යන තැනට පත් වෙලා.
6: We're seeing global displacement growing. More and more people are forced to flee their homes. So this is the time that Australia can and should be stepping up. And actually, our humanitarian program is just a small component of our overall migration, but it makes a huge difference.
0: IKEA Australia, Gruhabanda Samagama. Own Saranagatha Prajav Sandaha Didahas Visedi Vedasarhanak Arambakala. Me Sati Ataka Vedasarhanak. මෙවැනකොට 280 දෙනෙකුට පුහුණු කර තිබෙනවා. මෙවැනි පුහුණුවක් ලද තැනැත්තියක තමයි 25 හැවිරිදි අයරීනා යර්මාලුක්.
7: I speak four languages, Ukrainian, Polish, English and Russians. So it's helping me to communicate with the customer at my work. Through this job in IKEA, I could able to live in studio and pay rent by my own.
0: මේ ගත වෙන ජූනි මාසයේදී ජේෂ්ඨ ව්‍යාපෘති සම්බන්ධකාරක වරියක ලෙස පූර්ණ කාලීන රැකියාවක් ඇරඹීමට නටාලියා සූදානමින් ඇගෙන් ඕස්ට්‍රේලියාවේ ආයතනික පද්ධතියට පණිවිඩයක් තිබෙනවා.
1: It's hard to get a first job in Australia. Important thing I would say is just to give this chance. It's not a charity because people are really smart, skilled and they're happy to contribute.
0: SBS Small Business Secrets වෙත සැන්ඩ්‍ර ෆුලූන් ගෙනා වාර්තාවක් ඇසුරින් SBS සිංහල සේවයට සම්පාදනය කළේ තිසරණී විජය බණ්ඩාර. සරණාගත සතිය කියලා කියන්නේ මේ ඔස්ට්‍රේලියාවේ සරණාගතයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා තියෙන ප්‍රධානතම වාර්ෂික ක්‍රියාකාරකම් මාලාව. ඉතින් මේ සෑම වසරකම මේ සරණාගත සතියට විවිධ වූ තේමාවන් තියෙනවා. හැම වසරකම මේ තේමාව වෙනස් වෙනවා. මෙවර තේමාව A Million Stories. දැන් කාලීන විග්‍රහයෙන් ඔබ ඇසුවා වගේම මේ තේමාව පසුපස කතාව තමයි මිලියනයක් දෙන ඔස්ට්‍රේලියාව තමන්ගේ මිලියනයක් සරණාගත ප්‍රජාව ඔස්ට්‍රේලියාව තමන්ගේ නිවහන කර ගැනීම.
8: Sigue conectado ante lo inesperado con Invincible Wi-Fi de Spectrum. Invincible Wi-Fi te mantiene conectado con internet con fibra óptica, red 5G automática y batería de respaldo de 8 horas para que nada te detenga. Trabaja, haz streaming, sigue conectado con amigos y familia, pase lo que pase. Nada te detiene con Invincible Wi-Fi de Spectrum. Aplican restricciones, servicio no disponible en todas las áreas.
9: Ice Cube's Big Three is back. The most physical, fierce, and competitive basketball league on earth returns to CBS this Saturday. Three-time Big Three MVP ISO Joe Johnson and the reloaded Detroit Amps battle two-time Big Three championship coach Steven Jackson's DMV trilogy, followed by Big Three's most intense rivalry. Defending champions Miami 305 and Michael Beasley chasing his third straight MVP take on Dwight Howard, coach Nick Young, and the LA Riot. Watch Big Three Saturday, 4 p.m. Eastern, 1 p.m. Pacific on CBS. Catch replays Monday, 8 p.m. on BET.
10: SBS Audio.
11: ඔබට අවශ්‍ය රිද්මේ හඳුනා ගන්න play button එක ක්‍රියා
12: කරන්න.
13: SBS Chill.
14: SBS Pop Asia. Non-stop Asian pop.
15: Can you describe that feeling for people who haven't experienced it?
16: SBS Hindi උපලබ්ධ කරවාතා හේ.
17: Far from the partisan politics.
18: භාෂා හැදපිට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබ සිතකි වලට ගැළපෙන සංගීතය සහ ආකර්ෂණීය podcast ඔබ වෙනුවෙන්ම සූදානම්.
19: SBS Audio app download කරගන්න.
20: sbs.com.au/audio.
21: මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
22: අද ජුනි මාසේ 19 වෙනිදා ශ්‍රී ලංකාවේ ගෙවුණු සතියේ සිදුවුණු සිදුවීම් දෙස අවධානය යොමු කරන මවුබිමින් පුවත් විශේෂාංගය දැන්.
23: පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශනවලට තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්න කියලා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු රීඩ් පෙත්සම ඊයේ අභියාචනාධිකරණයේ හමුවේ සලකා බැලුණා. වැඩිදුර සලකා බැලීම මේ මාසේ 24 වෙනිදා දක්වා කල් තියන්න අභියාචනාධිකරණය නියෝග කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනහිටපු ජනාධිපති නීතිඥවරයා අධිකරණය කරුණු දක්වමින් කිව්වේ පාස්කු ප්‍රහාරයේ බින්දිතයින් බවට පත් පුද්ගලයින්ට යුක්ති ඉටු කිරීම කියන්නේ කිසිදු සාධාරණ පදනමකින් තොරව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම නෙවෙයි කියලා, වග උත්තරකරුවන් කිසිදු සාධාරණ පදනමක් නැතිව තමන්ගේ සේවාදායකයාට එරෙහිව අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ලබාගෙන තියෙනවා කියලා ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. පදනමකින් තොරව ඔහුගේ නිදහස සීමා කරන්න කටයුතු කරලා තියෙනවා කියලා ඔහු සඳහන් කළා. ඒ වගේම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත්තොත් ඔහුට ඇප ලබා ගන්න තියෙන නිදහස අහිමි කරනවා. පෙත්සම්කරු අධිකරණය හමුවට පැමිණිලා ඉන්නේ ඒ නිසා කියලත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. විනිසුරුවරයා ඇහුවේ විමර්ශනයක් පැය 24කින් අවසන් කරන්න බැරි අවස්ථාවක මේ වගේ නීතිමය ප්‍රතිපාදන භාවිතා කිරීම සිදු වෙනවා නේද කියන කාරණය විමසා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා කිව්වේ පුද්ගල නිදහස අහිමි කිරීමට එවැනි අනපනත් භාවිත කරන්න හැකියාවක් නැහැ කියලා. කොමනත් මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම මේ මාසේ 24 වෙනිදා දක්වා කල් තියන්න අධිකරණය ඊයේ දවසේ නියෝග කළා.
10: පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් නිසා ආන්දෝලනයට ලක්වුණු විශේෂයෙන්ම රජයේ අමාත්‍යවරුන්ගේ නිවාසවලට කණ්ඩායම් සමග ගිහිල්ලා යම් ආකාරයෙන් විරෝධතා දක්වන්න කටයුතු කරපු සුගීශ්වර බණ්ඩාර ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා අත්අඩංගුවට අරගෙන ජූලි මාසේ පළවෙනිදා වෙනකන් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරා. ඒ අනුව කොල්ලුපිටියේදී තමයි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ඊයේ ඔහු අත්අඩංගුවට අරගත්තේ. ඊයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වගේම ඒකාබද්ධ විපක්ෂයේ සමාජිකයින් එක්ක හමුවක් පැවැත්වුණා. මේ හමුවෙන් පස්සේ නැවත ඔහු පැමිණෙමින් ඉන්න වෙලාව තමයි අත්අඩංගුවට අරගත්තේ. කොහොමුණත් මේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ විරෝධී කමිටුව ජනාධිපති වැයශීර්ෂයේ යටතේ සිද්ධ වුණු මුදල් වංචාවක් ගැන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට යොමු කරපු පැමිණිල්ලකට අනුව තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණේ. 2022 අවුරුද්දේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු විදිහට ඉන්න ගමන්, ඒ වගේම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන ගමන් ජනාධිපති වැයශීර්ෂය යටතේ පඩි දෙකක් ලබා ගැනීම ඔහුට එල්ලවලා තියෙන එක චෝදනාවක්. ඒ වගේම රජයේ වාහන අවභාවිත කිරීමක්, සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම, මේ ආදී කාරණා පිළිබඳවත් වැඩිදුර විමර්ශන පවත්වනවා කියලා පොලිසිය සඳහන් කරා. කොමුණත් අත්අඩංගුවට ගත්තු සුගීශ්වර බණ්ඩාර ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරා. ඒ අනුව ඔහුව ලබන පළවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න තීරණය කළා.
23: පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන වගේම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් යන කර්ණාදෙස සලකා බලද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ සුරේෂ් සලේ මහතාට සිදුවන හිංසාවන් පිළිබඳව යම් ආකාරයෙන් කරුණු වාර්තා වුණා. ඒ පිළිබඳව පොලිසිය කරපු ප්‍රකාශයකට පෙරලා අභියෝග කරන්න උදේ ගම්මන් පිළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් තබමින් කටයුතු කළා. මේෙහිදී උදේ ගම්මන් පිළ මහතා පළ කළ අදහස්,
12: මම කියන්නේ බොරුයි කියලා පොලිසිය කිව්වම මම පොලිසියට අභියෝග කළා. සුරේෂ් සලේ මැතිතුමා කියනවා තමන්ට හිරිහැර වදහිංසා කළේ CCTV කැමරා 8ක් තියෙන ස්ථානෙක් කියලා. මේ කියන්නේ බොරු නම් ඒ කැමරාවල දර්ශන ප්‍රසිද්ධ කරන්නේ කියලා අපි පොලිසියට අභියෝග. දැන් මේ වෙන විට පොලිසිය කියන්නේ බොරුය, අපි කිව්වේ ඇත්තක් කියන කාරණය අධිකරණ වෛද්‍ය වාර්තාවලිනුත් මානව හිමිකම් කොමිසමේ විමර්ශනවලිනුත් තහවුරු වෙලා හමාරයි. ඒ නිසා වහාම පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනයක් නිකුත් කරලා අපි ගැන බොරු ප්‍රචාරය කරමින් අපහාස කිරීම පිළිබඳ සමාව ගත යුතුයි. සතියක් ඇතුළත පොලිසිය සමාව ගැනීමට අපෝසත් වුණොත් රුපියල් බිලියනයක් වන්දිලා නඩු දාන්න අපි කටයුතු කරනවා.
23: සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා සම්බන්ධයෙන් කටයුතුවලදී අවධානය යොමු වන ප්‍රධාන කාරණයක් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී ඔහු හිරිහැරයට ලක් වුණා කියන කාරණය. ඒ පිළිබඳව පොලිසිය විෂයභාර අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
2: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවා ඉන්නේ එක පුද්ගලෙක් නෙවෙයි, නීත්‍යානුකූලව රඳවාගෙන ඉන්නේ. ඒක සඳහා අධිකරණයට වරින් වර ඉදිරිපත් කරලා තියෙනවා, ටැක්ස් රිපෝට් කරලා තියෙනවා අධිකරණයට. ඔය කියන ආකාරයේ කිසිදු ඔවුන්ට හිරියරයක් හෝ කරදරයක් කරන ආකාරයේ කිසිදු කටයුත්තක් කරලා නැහැ.

0: පිළිබඳව කිසි සාක්ෂියකුත් නැහැ. තවත් රැඳුම් බාරේ ඉන්න පිරිස් ඉන්නවා. ඉතින් ඔයා බැලීමක් කරන්න පුළුවන් මේ විවිධ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රකාශන අපි ප්‍රතික්ෂේප කරනවා.
1: ඒ වගේම පොලිසිය විෂය භාර අමාත්‍යාංශ ලේකම්දුරයට රවි සෙනවිරත්න මහතා පත්කිරීම වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දුරයට ශානි අබේසේකර මහතා පත්කිරීම සම්බන්ධයෙන් ඉල්ලීම කාදිනල් හිමිපාණන්ගේ ඉල්ලීමක් මත සිදුනායි කියන කාරණයට අපි දැක්කා ප්‍රතිචාර දක්වනවා කොළඹ අගරදගුරු පදවී මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා. මේ එහිදී පියතුමා පළ කළ අදහස්
2: ශානි අබේසේකර මහත්මයාව රවි සෙනවිරත්න මහත්මයා මේ තන්ත්‍ර වලට පත් කරන්නේ කියන එක අපි ආඩන හිපානන්වත් කතෝලික සභාවවත් කිසි දවසක ප්‍රකාශ කරලා නැහැ. දැන් අපේ ඉල්ලීම තිබුණේ පළවෙනි පරීක්ෂණ කරපු කණ්ඩායම ආපහු මේ පරීක්ෂණ කරන්න කැඳවන්නට අවශ්‍යයි කියන එක. මොකද ඒගොල්ලෝ තමයි මුලින්නම් පරීක්ෂණ කරගෙන ආවේ. එතකොට නැවතිච්ච තැන ඉඳන් ආපහු පරීක්ෂණ කරන්න ඒ කණ්ඩායමට තමයි පුළුවන්කම තියෙන්නේ. අපි කිව්වේ අහවලාම මේ පදවියට පත් කරන්න, අහවලාම මේ පදවියට පත් කරන්න කියන එක නෙමෙයි.
1: ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුරක් බවට පත් වෙලා තියෙන වෙලාවක පාසල් දරුවන් වගේම දැරියනුත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙමින් වැඩිහිටි ප්‍රජාවගේ මත්ද්‍රව්‍ය භාවිතය සමාජයට ප්‍රශ්න ඇති කරන තත්වයන් මතු කර තිබෙන වෙලාවක ආණ්ඩුව රටමයකට ජාතික මෙහෙයුම ආරම්භ කළා. මේ වැඩසටහන පිළිබඳව අවධානය යොමු කරද්දී පොලිස්පතිවරයා යම් අදහස් දැක්වීමක් සිද්ධ කළා. ඒ අනුව රටමයකට ජාතික මෙහෙයුම වැඩසටහන ආරම්භ කරපු දවසේ ඉඳලා මේ වෙනකන් ටොන් 10කට වැඩි මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ආරක්ෂකංශ භාරයට අරගෙන තියෙනවා. මේ පිළිබඳව අනාවරණය වුණ මහනුවරදී පැවැත්වුණු ප්‍රගති සමාලෝචන රැස්වීමකදී ගිය අවුරුද්දේ ඔක්තෝබර් 30 වෙනිදා මේ දක්වා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2100කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. වගේම හෙරොයින් කිලෝග්‍රෑම් 1950කට වැඩි ප්‍රමාණයක්, ගංජා කිලෝග්‍රෑම් 5800කට ආසන්න ප්‍රමාණයක්, කොකේන් කිලෝග්‍රෑම් 280කට වැඩි ප්‍රමාණයක්, වගේම මත් පෙති 1,036,349 ප්‍රමාණයක් ආරක්ෂකංශ භාරයට අරගෙන තියෙනවා කියලා ප්‍රගති සමාලෝචනයේදී පොලිස්පතිවරයා කරුණු අනාවරණය කරමින් සඳහන් කළා. ඒ අනුව රටමයකට ජාතික මෙහෙයුමේදී එතරම් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න හැකියාව ලැබිලා තිබෙනවා. පළාත් සභා මැතිවරණයේ නිසි කාලයට පවත්වන්න බැරි වුණා. ඒ සම්බන්ධයෙන් විවිධ තැන්වල විවිධ අදහස් මතු වුණා. ආණ්ඩුව උතුරට ගිහිල්ලා මේ වසරේ පළාත් සභා මැතිවරණය පවත්වන්න නොහැකි බව සඳහන් කළා. ඒ අතරේ නීතිමය බාධාවකුත් පළාත් සභා ඡන්දේ පවත්වන්න තියෙනවා. මේ වෙනුවෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවකුත් පත් කරලා තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ පාර්ලිමේන්තුවට පත් කරපු කාරක සභාවට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ අනුව නියෝජනා කරලා තියෙනවා පළාත් සභා මැතිවරණය ක්‍රමවේද 4කට පවත්වන්න පුළුවන් කියලා. කලින් තිබුණු පළාත් සභා මැතිවරණ ක්‍රමයට පවත්වන එක, එම ක්‍රමයට කාන්තා හා තරුණ නියෝජනය ඇතුළත් කරලා මැතිවරණය පවත්වන එක, සීමා නිර්ණ ගැටලු නිසා පාර්ලිමේන්තුවේ අතරමඟ නවතලා තිබෙන පළාත් සභා මැතිවරණය මේ මැතිවරණ ක්‍රමය, ඒ වගේම නව සීමා නිර්ණ වාර්තා පදනම් කරගෙන මැතිවරණය පැවැත්වීම, මේ ආදී ක්‍රම 4ක් පිළිබඳව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වෙලා තිබෙනවා. මේ අවධානය ඔවුන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යොමු කරලා තිබෙනවා. එළඹෙන සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම්ද අවධානය යොමු කරමින් එළඹෙන සඳුදා දිනේ මෞබිමෙන් පුවත් විශේෂාංගෙන් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
3: මෞබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
4: ඔබ SBS සිංහල සජීව විකාශයත් එක්කයි මේ එක් වෙලා ඉන්නේ. දැන් වෙලාව උදැසන 11 පසුවේ විනාඩි 30යි. ඉතින් මේ සජීව විකාශයෙන් අපි අරගෙන එන සියලුම වැඩසටහන් වලට ඔබට SBS සිංහල අපගේ වෙබ් අඩවිය ඔස්සේත් සවන් දෙන්න පුළුවන්. SBS සිංහල අපගේ Facebook පිටුව එක්කත් සම්බන්ධ වෙන්න. SBS අපි ඕස්ට්‍රේලියාවේ ජාතික, බහුභාෂාමය සහ බහුසංස්කෘතිකමය විකාශන ජාලය.

0: ¿Por qué elegir entre velocidad, confianza y buen precio si con Spectrum Internet con fibra óptica puedes tenerlo todo por solo $40 al mes? Sin contratos, sin compromisos. Solo internet increíble a un precio increíble. Cámbiate hoy y obtén Spectrum Internet con fibra óptica por solo $40 al mes. Visita spectrum.com/todo. Spectrum Internet funciona con tecnología de fibra y se conecta al domicilio mediante líneas coaxiales. Se aplican restricciones.
1: Ice Cube's Big 3 is back. The most physical, fierce, and competitive basketball league on earth returns to CBS this Saturday. Three-time Big 3 MVP ISO Joe Johnson and the reloaded Detroit Amps battle two-time Big 3 championship coach Steven Jackson's DMV trilogy, followed by Big 3's most intense rivalry. Defending champions Miami 305 and Michael Beasley chasing his third straight MVP take on Dwight Howard, coach Nick Young, and the LA Riot. Watch Big 3 Saturday, 4 p.m. Eastern, 1 p.m. Pacific on CBS. Catch replays Monday, 8 p.m. on BET.
2: sbs.com.au/sinhala ඔබගේ තොරතුරු දැනගන්න ප්‍රමුඛතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. නවතම පුවත්සා විශේෂාංග ලබා ගන්න පිවිසෙන්න sbs.com.au/sinhala. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වී ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට ලයික් කරන්න. SBS සිංහල සේවේ Facebook පිටුනොත්.
3: නවනලු කලා ගීරස ලතා ඇසිදිසි රටා
4: තරුෂියෙක්ක තරුකතා

0: සෝවන්. නදීෂා හේමමාලිකයන්ගේ රංගන ප්‍රතිභාව නිසා රසික ආදරයන අඩුව ලබන කාලෙන් කාලෙට අපේ කලා ලෝකයේ විවිධ නිරූපණයන් නිසා කතා බහට ලක්වෙන ප්‍රතිභාපූර්ණ දක්ෂ කලා ශිල්පිනියක්. මේ දවස්වල ඇයව අපිට මුණගැහෙනවා චන්දරේගේ වයිෆ් චිත්‍රපටය තුළින්. ඉතින් ඔබව ගොඩක් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අද තරුෂේක තරුකතා විශේෂාංගයට. අයුබෝවන්.
1: අයුබෝවන්, බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට.
0: මට මුලින්ම අහන්න හිතුණා වැඩිපුරම කැමති චිත්‍රපටවල රඟපාන්නද ටෙලි නාට්‍යවල රඟපාන්නද කියලා.
1: වැඩියෙන්ම කැමති රඟපාන්න. එහෙම මාධ්‍ය විශේෂක්වයක් නැහැ. නමුත් ගොඩක් දුරට සම්බන්ධ වෙලා තිබුණේ ටෙලි නාට්‍ය වලට. දැන් මේ දිනවල සම්බන්ධ වෙලා තියෙන්නේ ගොඩක්ම චිත්‍රපටවලට. ඉතින් ඒ නිසා මේ දිනවල නම් වැඩියෙන් සම්බන්ධ වෙන්නේ ඒවට තමයි.
0: ඔබ හිතන විදිහට ඔබේ කලා ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය මොකක්ද?
1: තර්ෂයක නම් කියන හරි අපහසුයි. මොකද හැම නිර්මාණයක්ම මං හිතුණා මට යම් කිසි වෙනසක් වෙක් කරා. කාලෙන් කාලෙට තමයි මම නිර්මාණ වලට සම්බන්ධ වෙන්නේ. මේ කාලවකවානුවේදී චන්ද්‍රේගේ වයිෆ් ඒ වෙනස මට ලබා දීලා තියෙනවා.
0: නිතරම දකින්න නොලැබෙන ඉඳලා හිටලා නිර්මාණයකට දායක වෙන එකේ හේතුව මොකක්ද?
1: ඉතාමත්ම තෝරබේරගෙන තමයි වැඩ කරන්නේ. හැම නිර්මාණයකටම අර දොඩංගොඩ බදා ගන්නවා වගේ මම සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද අපි කලාකාරනිත්, එතකොට හැම නිර්මාණයක්ම ලස්සන නිර්මාණයක් වෙන්න ඕනේ. ඉතින් කරන්නම් වාලි කරොත් මම හිතනවා ඒ ප්‍රේක්ෂකයන්ට ඒ රසවින්දනය ලබා දෙන්න අපොහසත් වෙනවා. ඒ විතරනේ මම හිතනවා, මම නිර්මාණයක් කරද්දි ප්‍රථමයෙන්ම මම හිතන්නේ මම ඒක ගැන සතුටු වෙනවද කියන එක. ඉතින් මම සතුටු නම් විතරයි මම ඒ නිර්මාණය බාරගන්නේ. ඊට පස්සේ ඉතුරු ටික ප්‍රේක්ෂකයන්ට බාර දෙනවා.
0: මොන දේ කළත් ඇතැම් අය විවේචනය එල්ල කරනවානේ, ඒවට මුහුණ දෙන්නේ කොහොමද?
1: ඒ හැම දෙයකට මම ඉතාමත්ම මැදහත්ින් තමයි බාරගන්නේ. මොකද මම හිතන විදිහට නෙමෙයි අනිත් කෙනා හිතන්නේ. හැමෝගෙම සිතුවිලි වලට අපි ගෞරව කරන්න ඕනේ. ඉතින් ඒක නිසා හැමෝගෙම අදහස් අපිට වටිනවා. ඉතින් ඒක නිසා මම හැම දෙයක්ම උපේක්ෂාවෙන් බාර ගන්නවා.
0: ලංකාවේ පැවැත්වෙන සම්මාන උළෙලවල් ගැන මොකද හිතන්නේ?
1: සම්මාන උළෙල පැවැත්වෙන එක ඉතාමත්ම හොඳයි. මොකද ඒක ඕනම ශිෂ්‍යයෙක් නියැලෙන කෙනෙකුට ඒ ඇගීම් ලැබෙන එක මම හිතන්නේ ඉතාමත්ම වටිනවා කියලා. ඒ ප්‍රගමණයකට සම්මාන උළෙල පැවැත්වුණාට කමන්නේ නැහැ. හැම සම්මාන උළෙලක්ම ප්‍රමිති ගත විදිහට කෙරෙන්න ඕන කියන එක තමයි මගේ විශ්වාසය.
0: අද තරුෂියෙක්ක තරුකතා විශේෂාංගය මේ විදිහට හැඩ කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනී නදීෂා හේමමාලි. ඔබට අනුව දක්ෂ රංගන ශිල්පියෙක් කියන්නේ කවුද?
1: මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට රඟපානවා කියලා නොදැනෙන්න තමට ලැබිච්ච චරිතය ඉදිරිපත් කිරීම තමයි මං හිතන්නේ දක්ෂ රංගන ශිල්පියෙකුගේ කාර්යභාරය වෙන්නේ.
0: විදේශීය සිනමා ශිෂ්‍යයේ ඔබට රඟපාන්න අවස්ථාව ලැබුණොත් වැඩිපුරම කැමති?
1: එහෙම විශේෂත්වයක් නැහැ. ඕනම රටක නිර්මාණයකට සම්බන්ධ වෙන්න මගේ එහෙම අකමැත්තක් නැහැ.
0: මේ දවස්වල ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලබන චන්ද්‍රේගේ වයිෆ් චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව ඔබ නිරූපණය කරනවා. පිටපත ලැබුණාම මොකද හිතුනේ? ඇයි මේ චරිතය බාරගත්තේ?
1: අවුරුදු මං හිතන්නේ 10ක වගේ නිහඬියාවකට පස්සේ තමයි මම තවත් يعني චිත්‍රපටයකට සම්බන්ධ වුණේ. ඊට පස්සේ මේ නිර්මාණය හම්බ වෙච්ච පිටපත කියුවා. ඉතින් ඉතාමත්ම මට ආස හිතෙන නිර්මාණයක් වුණා ඒක. ඉතින් ඒක නිසා තමයි නිර්මාණය බාරගන්න විශේෂත්වය වුණේ මට.
0: ඇත්තටම චන්ද්‍රේගේ වයිෆ් කියන්නේ කවුද ඔබට හිතන විදියට?
1: චන්ද්‍රේගේ වයිෆ් කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන අපි හැමෝම ගැන කතා වෙන. අපි හැමෝම මේ චන්ද්‍රේගේ වයිෆ්ගේ කොටස්කාරයෝ. අපිට යම් ජීවිතේ හැම තැනකදීම චන්ද්‍රේගේ වයිෆ්ල මුණ ගැහෙන්න පුළුවන්, චන්ද්‍රේල මුණ ගැහෙන්න පුළුවන්, අපේ ජීවිතේ සුදු මහත්යල මුණ ගැහෙන්න පුළුවන්, මගුරල හම්බ වෙන්න පුළුවන්. මේ හැමෝගෙම ජීවිත කතාව අපිට කොහෙන් හෝ අපිට සම්බන්ධයි.
0: ලංකාව, ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් රටවල් වල මේ වෙනකොට අති සාර්ථකව චන්ද්‍රේගේ වයිෆ් චිත්‍රපටය තිරගත වෙනවා. මොනවද ආදරණීය ප්‍රේක්ෂකින්ට කියන්න තියෙන්නේ?
1: චිත්‍රපටය බලපු නැති කවුරු ඉන්නවා නම් ඒ අක්කටම බලන්න කියලා චිත්‍රපටය මම ආරාධනා කරනවා. ඉතින් හැමදාම වගේ මගේ ආදරණීය, මට වෙනම මගේ ආදරණීය ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. ඉතින් හැම දිනකටම මම හැමදාම කෘතඥ පූර්වක ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඉදිරියටත් මගේ

0: ආත්මත්වයක සම්බන්ධ වෙන්න කියලා මම ආරාධනා කරනවා.
1: ඔබේ ජීවිතයේ ලොකුම අරමුණ මොකක්ද?
0: එම විශේෂම අරමුණක් නැහැ කවිෂි. මම හිතනවා මනුස්සෙක් වශයෙන් මම මියෙදෙනකොට මට කිසිම කරදර නැතුව අවසන් හුස්ම ටික හිරන්න පුළුවන් නම් ඒක තමයි මම විශ්වාස කරන්නේ. වෙන්න ඕන හොඳම දේ කියලා, හොඳම අරමුණ කියලා ඒක තමයි මම විශ්වාස කරන්නේ.
1: ඒ ප්‍රාර්ථනාවත් එක්ක ඉදිරියේදී ඔබේ ආදරණීය ප්‍රේක්ෂකීන්ට ඔබව දකින්න ලැබෙන කලා නිර්මාණ ගැනත් අපි මතක් කරමු.
0: ඔව්, ඉදිරියේදී තව චිත්‍රපට පහක් තිරගත වෙන්න තියෙනවා. ඊට අමතරව ටෙලි නාට්‍යයක් විකාශනය වෙන්න තියෙනවා. ඉතින් මේව තමයි දැනට සම්බන්ධ වෙලා ඉන්න නිර්මාණ. ඊට අමතරව තවත් ආරාධන ලැබිලා තියෙනවා තවත් චිත්‍රපටයකට. ඊට අමතරව තව පිටපත් කීපයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒවත් එක තාම බලාගෙන යනවා ඉදිරියට මොනවාට සම්බන්ධ වෙන්නේ කියලා.
1: හොඳයි, එහෙමනම් ඒ හැම වැඩ කටයුත්තක්ම අතිසාර්ථක වෙන්න කියලා තරුෂීක තරුකතා විශේෂාංගයෙන් අපිත් ඔබට සුබ පැතුම් එකතු කරනවා. බොහොම ස්තුතියි ගොඩක් කාර්ය බහුල වෙලාවක අපිත් එක්ක මේ කතාබහට එකතු වුණාට. අද තරුෂීක තරුකතා විශේෂාංගය ඒ විදියට හැඩ කළේ ප්‍රවීණ රංගන ශිල්පිනී නදීෂා හේමමාලි. එහෙමනම් සූදානම් වෙන්නේ අදට තරුකතා විශේෂාංගයෙන් සමුගන්න. ප්‍රාර්ථනා කරනවා ඔබට සතුට පිරුණු සුබ දවසක් වෙන්න කියලා. ගිහලනම් පරිස්සමෙන් කල්පනාවෙන් ඔබේ වැඩ කටයුතු කරගන්න. මම තරුෂියතු කෝරල, ඔබට සුබ දවසක්.
2: නව නළු කලා ගී රස ලතා ඇසිදිසි රටා
1: තරුෂියෙක් තරුකතා.
3: මේ පසුබිමෙන් ඇසෙන ගීතය 2009 දී තිරගත වුණ ජූලියා චිත්‍රපටයෙන්. රංගනය චරිත් අබේසිංහ, සසන්ති ජයසේකර, සම්පත් ශ්‍රී රොෂාන් සමගින් නදීෂා හේමමාලි.

0: නදීෂා හෙමුමාලි කියන මේ රංගන ශිල්පිනිය ගැන කතා වෙන අතරේ නදීෂා කියන හඬ කැවීම් ශිල්පිනිය ගැනත් පොඩ්ඩක් කතා කරන්න හිතුණා. පූජා උමාශංකර් සිංහල සිනමාවට එක් වූ දින පටන් ඇගේ නිර්මාණ බොහොමයක් පසුපස තියෙන්නේ නදීෂාගේ හඬ. එතරින් අංජලික, ආසයිමන් පියාඹන්න, සුවඳ දැනුණා ජීවිතය වගේ චිත්‍රපටවල පූජා පසුපස හඬ නදීෂා කියලා ඔබට ඔබ දැනගෙන සිටියද?
1: ¿Por qué elegir entre velocidad, confianza y buen precio si con Spectrum Internet con fibra óptica puedes tenerlo todo por solo $40 al mes? Sin contratos, sin compromisos. Solo Internet increíble a un precio increíble. Cámbiate hoy y obtén Spectrum Internet con fibra óptica por solo $40 al mes. Visita spectrum.com/todo. Spectrum Internet funciona con tecnología de fibra y se conecta al domicilio mediante líneas coaxiales. Se aplican restricciones.
2: Ice Cube's Big Three is back. The most physical, fierce, and competitive basketball league on earth returns to CBS this Saturday. Three-time Big Three MVP ISO Joe Johnson and the reloaded Detroit Amps battle two-time Big Three championship coach Steven Jackson's DMV trilogy, followed by Big Three's most intense rivalry. Defending champions Miami 305 and Michael Beasley chasing his third straight MVP take on Dwight Howard, coach Nick Young, and the LA Riot. Watch Big Three Saturday, 4 p.m. Eastern, 1 p.m. Pacific on CBS. Catch replays Monday, 8 p.m. on BET.
3: අදම SBS Audio app එක download කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න. ඒ App Store හෝ Google Play වෙතින් නොමිලේම ලබා ගත හැකි.
4: ජය පරාජය මැදින් ගලා යන සද්දිල කිලිබිලේ උණුසුම.
3: SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
5: ආයිබෝවන් නොබෙක් වන්නේ SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය සමගින්. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව්පිල අතර පැවති T20 තරගාවලිය 2-1 ලෙස ජය ගන්නට කොදෙව්පිල සමත් වුණා. පළමු තරගයෙන් කොදෙව්පිල කඩුලු 7ක ජයක් හිමි කරගත් අතර ශ්‍රී ලංකා පිල දෙවන තරගයෙන් ලකුණු 37ක ජයක් හිමි කරගත්තා. කෙසේ වෙතත් තුන්වන T20 තරගයෙන් කඩුලු 5ක 3 ජයක් හිමි කරගන්නට කොදෙව්පිල සමත් වුණා. දෙරට අතර තරඟ දෙකකින් යුතු ටෙස්ට් තරගාවලිය එළඹෙන 25 වනදා ආරම්භ වීමට නියමිතයි. පසුගියදා චෙක් ජනරජයේ පැවති ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම හිමි කරගන්නට රුමේෂ් තරංග සමත් වුණා. ඒ මීටර 86.57 දුරක් වාර්තා කරමින් මෙම තරඟාවලි ඉතිහාසයේ ජයග්‍රහණයක් හිමි කරගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ රුමේෂ් තරංගයි. ඔහු නැවතත් අද දිනේදී ඩෝහා ඩයමන්ඩ් ලීග් තරඟාවලියට එක්වීමට නියමිතයි. මේ වන විට රුමේෂ් තරංග ජාත්‍යන්තර හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබීමත් විශේෂත්වයක්. ICC කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තම පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා පිල පසුගියදා සමත් වුණා. ඒ පසුගියවර ලෝක ශූරයින් වන නවසීලන්ත පිල කඩුලු 5කින් පරාජය කර

0: කරමින්. ජයග්‍රහණය සඳහා ලකුණු 151 ඉලක්කයක් හඹා යාමේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නිලක්ෂිද සිල්වා නොදෙවි ලකුණු 54ක් ලබා ගනිමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වුණා. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ නිලක්ෂිද සිල්වා,
1: මට හරි සතුටුයි. ඉතින් ටීම් එක වෙනුවෙන් මේ වෙලාව හැටියට කරන්න පුළුවන් දේ මට මගේ නෝමල් ගේම් එක මට සෙල්ලම් කරන්න පුළුවන් වුණා. මම හිතන්නේ සක්සස් කියලා අද ගේම් එක.
0: තරඟාවලිය ආරම්භමින් පැවති පළමු තරඟයේදී ශ්‍රී ලංකා පිල එංගලන්තයේ හමුවේ ලකුණු 87ක පරාජයක් හිමි කරගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා පිලේ මීළඟ තරඟය පැවැත්වෙන්නේ එළඹෙන ඉරිදා බටහිර ඉන්දිය කොදෙව් පිල සමගයි. ආසියානු ශූරතා රග්බි තරඟාවලියේ දකුණු කොරියාව සමග පැවති තරඟය සඳහා සහභාගී නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 20ට බිඳුවක් ලෙස පරාජයක් හිමි වුණා. නියමිත වේලාවට වීසා ලබා ගැනීමට නොහැකි වීම මීට හේතු වූ බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙසේ අදහස් දක්වා සිටියා.
2: සංචාරවලදී වීසා ගන්න, ටිකට් ගන්න ඒ ක්‍රීඩා සංගමයේ අමාත්‍යංශයේ කිසිම වෙලාවක මැදිහත් වෙන්නේ නැහැ. මේ රග ෆෙඩරේෂන් එකෙත් මේ සංචාරයට අදාළව වීසා ඉල්ලන්න ඉදිරිපත් කළ තිබ්බේ සඳුදා. බදාද යන එකට සඳුදා වීසා ඉල්ලලා හරියන්නේ නැහැ. ඉතින් මේක සම්පූර්ණයෙන් ෆෙඩරේෂන් එකේ වගකීමක්, නොසලකා හැරීමක්. මේ පිළිබඳව අපි කටයුතු කරනවා.
0: මේ අතර අන්තර්පාසැල් ලීග් රග්බි තරඟාවලියේ කුසලානාදියරේ පසුගිය සතියේ පැවති තරඟ අවසන් වන විට තවදුරටත් අපරාජිතව පෙරමුණේ සිටින්නේ නේතෘත්ව විදුහලයි. ජහිරා විදුහල දෙවන ස්ථානෙත්, ශාන්තපීතර විදුහල තුන්වන ස්ථානෙත් සිටිනවා. ශ්‍රී ලංකා ඒ, ඉන්දීය ඒ, ඇෆ්ගනිස්තානු ඒ කණ්ඩායම් සහභාගී වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලිය මේ දිනවල දඹුල්ලේදී පැවැත්වෙනවා. එහිදී ශ්‍රී ලංකා ඒ පිල සහ ඉන්දීය ඒ පිල අතර පසුගියදා පැවති තරඟයෙන් තියුණු ජයක් හිමි කරගන්නට ශ්‍රී ලංකා ඒ පිල සමත් වුණා. තරඟයේ ජය තීරණය කෙරුණේ සුපිරි පන්දුවාරයෙන්. කෙසේ වෙතත් එම සුපිරි පන්දුවාරයේ ක්‍රියාත්මක වන අවස්ථාවේ කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයින් අතර උණුසුම් වචන හුවමාරු සිදුවීම පිළිබඳව දෙරටේම ක්‍රීඩා විචාරකයින් විවිධ මත පළ කර තිබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඒ පිල මේ වන විට තරඟ තුනකට මුහුණදී ඉන් තරඟ දෙකක් ජයගෙන තිබෙනවා. තරඟාවලියේ මූලික වටේ අවසන් තරඟය අද ශ්‍රී ලංකා ඒ පිල සහ ඇෆ්ගනිස්තානු ඒ පිල අතර පැවැත්වෙනවා. අවසන් මහා තරගයේ පැවැත්වෙන්නේ එළබෙන ඉරිදායි. SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයේ මීළඟ අවධානය ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩාපිටියේ තවත් තොරතුරු කිහිපයක් වෙතයි. ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සිය පළමු තරඟයෙන්ම තුර්කිය පරදා ගොල 2ට බිඳුවක් ලෙස ජයහිමි කරගන්නට ඔස්ට්‍රේලියාව සමත් වුණා. කැනඩාවේ වෑන්කූවර් නුවර පැවති මෙම තරඟයේ නැරඹීම සඳහා 52,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටියා. එමෙන්ම ඔස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලින් 15,000ක් පමණ පැමිණ සිටි බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. ඩී කාණ්ඩෙන් තරඟාවලියට එක්වන ඔස්ට්‍රේලියානු පිලේ මීළඟ තරඟයේ පැවැත්වෙන්නේ සත්කාරක ඇමරිකාව සමගයි. සියටල්හිදී පැවැත්වෙන මෙම තරඟය මෙල්බන් නුවර වේලාවෙන් හෙට පෙරවරු 5ට ආරම්භ වීමට නියමිතයි. මේ වන විට කණ්ඩායම් දෙකම තම පළමු තරඟ දෙක ජයග්‍රහණය කර තිබීමත් විශේෂත්වයක්. මෙම තරඟයේ ඇතුළුව ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සියලුම තරඟ SBS on demand වෙත පිවිසීමෙන් ඔස්ට්‍රේලියාව තුළ නොමිලේ සහ සජීවීව නැරඹීමේ අවස්ථාව ඔබට හිමිවනවා. මේ අතර මෙවර තරඟාවලියේ වඩාත් අවධානය දිනාගත් කණ්ඩායම වන ඉරානය සිය පළමු තරඟය නවසීලන්තයේ සමගින් ජයපරාජයෙන් තොරව අවසන් කරන්නට සමත් වුණා. ජාත්‍යන්තර මාධ්‍ය විශේෂ අවධානයක් යොමු කර තිබෙන ඉරාන පිලේ මීළඟ තරගය බෙල්ජියම සමගින් ඇමරිකාවේදී පැවැත්වීමට නියමිතයි. එය එළබෙන 21 වනදා පැවැත්වෙනවා. ඒ අනුව ඉරාන පිල එදිනම ඇමරිකාවට පැමිණ තරගයේ අවසානයේදී එදිනම නැවතත් ඇමරිකාවෙන් පිටත්ව යාමට නියමිතයි. මේ අතර පසුගියදා පැවති ආජන්ටිනාව සහ ඇල්ජීරියාව අතර තරගයෙන් ගෝල 3ට බිඳුවක් ලෙස ජයහිමි කරගන්නට ආජන්ටිනාව සමත් වුණා. පසුගිය වර ලෝකශූර ආජන්ටිනාවේ ලියනෝ මෙසි මෙවර එක්වන්නේ සිය 6 වන ලෝක කුසලාන තරඟාවලියටයි. ඔහු එම තරඟයේදී ගෝල 3ම වාර්තා කිරීමත් කැපී පෙනුණා. මේ වන විට 41 හැවිරි දිවියේ පසුවන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාල පිල නියෝජනය කරමින් මෙවර එක්වන්නේ සිය 6 වන ලෝක කුසලාන තරඟාවලියටයි. පෘතුගාලය සහභාගි වූ පළමු තරගය පසුගියදා කොංගෝව සමග පැවති අතර එම තරගය දෙපිළම එක් ගෝලයේ බැගින් ලබා ගැනීම හේතුවෙන් ජයපරාජයෙන් තොරව අවසන් වුණා. කොංගෝව ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට එක් වන්නේ 1974 වසරින් පසුව වීමත් විශේෂත්වයක්. කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය දෙවන ජයග්‍රහණයත් වාර්තා කරන්නට ඕස්ට්‍රේලියාව පසුගියදා සමත් වුණා. ඒ බංග්ලාදේශ පිළ පරදා කඩුලු 9ක පහසු ජයක් ලබා ගනිමින් සිය පළමු තරගයේදී ඕස්ට්‍රේලියානු පිළ දකුණු අප්‍රිකානු පිළ පරදා ලකුණු 65ක ජයක් හිමි කර ගන්නට සමත් වුණා. ඕස්ට්‍රේලියානු පිළේ මීළඟ තරගය හෙට නෙදර්ලන්තය සමගින් පැවැත්වීමට නියමිතයි. බංග්ලාදේශය සමග පැවති එක්දින තරගාවලිය 2-1 ලෙස පරාජයට පත් වූ ඕස්ට්‍රේලියාව දෙරට අතර පැවැත්වෙන T20 තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කරන්නට සමත් වුණා. චිතගොන්හිදී පැවති එම තරගයෙන් ඕස්ට්‍රේලියාව කඩුලු 4ක ජයක් හිමි කරගත්තා. ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 132ක ඉලක්කය කඩුලු 6ක් දැවී පසු කර යන්නට ඕස්ට්‍රේලියාව සමත් වුණා. දෙරට අතර තරඟ 3කින් සමන්විත T20 තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ සමගින් SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය අදට අවසන් වනවා. නැවතත් හමුවන්නේ එළඹෙන සිකුරාදා සුපුරුදු වේලාවටයි. එතෙක් ප්‍රාර්ථනා කරන්නේ ක්‍රීඩාශීලී සතියක්.
3: ජය පරාජය මැදින් ගලා යන සද්දින කිලිබිලේ උණුසුම.
4: SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
5: හොඳයි, එහෙනම් ඉතින් අද දවසේ SBS සිංහල සජීව විකාශයේ මේ විදියටයි නිමාව දකින්නේ. වැඩසටහන ඔබ වෙත ගෙනාවේ කස්සප සෙනරත් සමගින් මම තිසරණී විජය බණ්ඩාර. අපි ආයෙත් හමු වෙන්නේ ලැබෙන සඳුදා උදෑසන 11ට. එතෙක් ඔබට සුවබර සතියන්තයක්. අයිබෝන්.